0: දරෙන්.
1: මේ ප්‍රෝග්‍රෑම් කමි ගෙනස්තෙනි නොවෙල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහ්මාන් හුසෙන් ඛතීබ් තකුර්ෆාන් තර්ජමා කුරෙවි ෆාෆත ෆුසවා කන්තත අදී හේ ආමල්තක ලිබෙනි විසවාබ් මේ ෆොතුකවාලි උත කුෂාලා දේනි හසන් ඛලී
2: ආමුගත ගහන්න කි වරන් හඳාන්න තේ මිහෙ බය දොස්තෝ ඛාන් අනේ බය දොස්තෝ ෆොනුවන් ජේ මෙල්ත ෆොනුවන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදී මා උඳගු කමෙ එකමුකු බිල්ත දක්කන්ත ದುವ ಹಕ್ಕು ಸಂದಾನುನ ತೇನೆ ಕರೆಂಟ್ ಬಿಲ್ ಫೆಮ್ ಬಿಲ್ ಫೋನ್ ಬಿಲಕಸ್ ದಹಿನ್ನುವಾನ್ ಹಂದಾಂ ವೆಸ್ಸುರೆ ವಗುತುಂ ವಗುತ ಫಹಿಪೆ ಮೆದುರಿಕು ಫ್ಯಾಸಾವೆಸ್ ಟ್ರಾನ್ಸ್ಫರ್ ಕುರೆವೆ ಕ್ಯಾಗೆನ್ ಬಿಲ್ ಕಂಡಾಲಾ ಫ ಪೇಮೆಂಟ್ ರಿಕ್ವೆಸ್ಟ್ ವೆಸ್ ಫೋನುವೆ ಸಾರಿ ದೋ ಗೇಮ್ ಮೆಂಗೆ ರೀಚಾರ್ಜ್ ವೆಸ್ ಸಮ ಫಹಿಪೆಯಿಂ ಅನ್ಲಿಮಿಟೆಡ್ ರೀಲೋಡ್ ಅದಿರಾಸ್ಟಸ್ ಫ್ಯಾಸಾಗೆ ಹುರಿಹಾ ಮುಆಮಲಾತೆ ಫಹಿಪೆ ಮೆದುರಿಕು ಫಹಿಪೆ ವರ ಫಹಿ

මේ ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ්න් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහමාන් හුසෙන් ඛතීබ් තකුර්ෆාන් තර්ජමා කුරෙවි ಫಾಫತ ಫುಸವಾ ಕಂತತಂ ಅದಿ ಹೇ ಅಮಲ್ತಕ ಲಿಬೆನಿವಿ ಸವಾಬ್ ಮಿ ಫುತುಕವಾದಿಯುಂತ ಹುಷಾಳ ದಿನಿ ಹಸಂ ಹಲೀಂ.

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග
1: ਅੱਜ ਨੱਚ ਨੱਚ ਧਰਤੀ ਹਿਲਾਉਣੀ ਆ।

0: 91 MHz Delay FM. Abadues emmegat.
1: Rajendran.
2: ගඩි මෙහා මෙවැනි අගඩි සාලිස් හමිනට හිඟා ෆකුරියමිදා රාජ්‍ය හෙඳුනා මියදුගේ ශෝගෙස් දුවහන් හාස මෙ හප්තාග හෝම දුහන් හාස සෙක්මන්ටක එකක කුරිය තනෙ ගොතුන් දෙෙන් ෆුට් මේ බලාලනය ෆුල්තම සෙක්මන්ටක වයිරල් වේස්
3: වස් මේ බෑග දෙෙන් එදුස් කොළගේ මෙහම වයිරල් වමුන් දෙකේ මුන් අන්න වාහකතක ශෝග බලා මේ බෑග බලාල මුන් අන්නනි දෙෙන් මේ වර්ල්ඩ් කප්ගේ මේ ෆෝරීග හම වර වයිරල් වී මීහක බලාලාන්න
2: Viral waves.

දැන් මෙහා සෝෂල් මීඩියා බලාලාරග වර ගින මීම්ස් ටික්ටොක් අදි ඉන්ස්ටග්‍රම් අදි එක්ස් ගව සේරගේ වර බෑවර එකි එකි වෛරල් වීඩියෝස් තැන් එපා උලේ ඒගේ තෙරේ ගහම එනගේ රොබොට් මීම්ස් තැන් එපා උලේ එනගේ දිගු ඉස්කොලා දඩමතීගේ දුවා බාර මිනා දැන් ගෝල ජෙහුමන් එනේ කුරා මසක් කතා දැන් බය මිහු බුණාගතු ගේනේ කි ඉන්සාන් එන්නු එනේ කි ලැබොරටරි ග මෙ හදාපුන රොබොට් එක කහලා මීහෙ ගොතා විස් මිකල් බෑවරු මේ මීම්ස් තංගේ බොහොරි සෝෂල් මීඩියා ග වෛරල් වෙ ෆහමයා කි ගෙනගේ ෆැෂන් ස්ටයිල් විසින් ගේතෝ දානු බේරු ග මිහාලන ලා ખાસ කුලගද සිල්ක් පිජාමා නිදා හෙදුන් තක ආයනේ ගෙදි ගු ඉස්ටේජ් ග නියුලාලා ගෙන් එහුන ෆොටෝ තකුන් මිලියනොන් ලයික්ස් ලිබ ෆෙබ්‍රුවරි ග හම තෆාත් හෙදුන් ගලුම් ග වට්ටපාලි ට්‍රෙන්ඩ් ක වෙ ෆදෙ මිහාල් මෙති දෙන් හම යකී ග ಹಾಲಂದ ಇಂಟರ್ವ್ಯೂ ತೆಸ್ ವರ ವೈರಲ್ ವೆಂಗೆ ತೊ ಏನಗೆ ವರ ಕುರು ಸೀದಾ ಅದಿ ಮಜಾ ಇಂಟರ್ವ್ಯೂ ತೈಬ ಮಿಹಾರು ದೌರೋ ಮುಂದೆ ನ್ಯೂಸ್ ವೆರಿಂ ಕುರ ದಿಗು ಸ್ವಾಲ್ ತಕ ಏನದೆ ಎಸ್ ಓ ನೋ ಕಾಲ ಕುರು ಜವಾಬ್ ತ ಮಿಘಾ ಕ್ಲಿಪ್ ತ ಟಿಕ್ಟಾಕ್ ಗಾದಿ ಖಾಸ ಗೊತ್ತೆ ಗವರ ಮಕ್ಬೂಲ್ ಇಂಗೆ ತೊ ದೆಂಗ ಮೇಯಾಕೀಗ ಮಶೂರ್ ಮೊಬೈಲ್ ಗೇಮ್ ಕ್ಲೇಶ್ ಆಫ್ ಕ್ಲೇನ್ಸ್ ಗೆ ತಾರೀಖ್ ಗೆ ಫುರ್ತಂ ಫಹರ ಹಗೀಗಿ ಇನ್ಸಾನ್ ಗೆ ಕೆರೆಕ್ಟರ್ ಏ ಬಾಬ್ರಿನ್ ಕಿಂಗ್ ಗೆ ಗೊತ್ತು ತಾರಫ್ ಕುರಿ ಸಾದಂಡ್ ಮೀ ಮುಳಿ ಗೇಮ್ ಇಂದು ನಿಯ ಸಿಸ್ವಾಲ್ ಸೋಷಿಯಲ್ ಮೀಡಿಯಾ ಗೆ ಬೊಡು ರಿಲೀಸ್ ಕ ವೇಗೆಂತಿಯ ಕಮ್ ಇಂಗೆ ತೊ ಹೆಮಿಮ ಮಿಕಾ ಬ್ಯಾವರ್ ಮೀಮ್ಸ್ ತಂಗೆ ಬೋರಿ ಏನಗೆ ಇಸ್ತ ಶಿಗಂಡ ಏನಗೆ ಹಿಂಗುಮಾ ಮಿ ಹುರಿಹಾ ಮೀಮ್ಸ್ ತಂ ಮಿಹಾರ್ ವರ ಬೊಡ ವೈರಲ್ ಎಫಡಿ ನೆ ತೊ ಹೆಮಿಮ ಅರ್ಲಿನ್ ಹಾಲಂಡ್ ಕಿ ಹಾಮೈಕೆ ನಿ ಮೊಳು ಫುಟ್ಬಾಲ್ ಕುಳುನ್ ತೆರಿಯೆನ್ನು ಏನೇಕೆ ದಣುಮತಿಗೆ ದಕ್ಕ ಸುಂಗಡಿಗೆ ಹುಣರ ದಣು ಬೇರುಗೆ ಏನಗೆ ಹುಣ ತಫಾತ್ ಶಖ್ಸಿಯತ್ ಗೆ ಸೌಬುಂ ಮಿಜೀಲುಗೆ ಎಮ್ಮೆ ನುಫೂಸ್ ಕದ ಅದಿ ಎಮ್ಮೆ ಗಿನಬೆಗೆ ಸಮಾಲ್ಕಂ ಹುಟ್ಟಿಫ್ವಾ ಎಸ್ ಸ್ಪೋರ್ಟ್ಸ್ ಐಕನ್ ನಿ ದಣ್ಣವಂಚೆ ಹೇ

0: DVFM නුවදි හේකෙම බහ
1: රාන්තකා ගුලිපවි ඉක්යාම රීතවවසසා
2: රේ ආතෙස් කුරියේ
3: නුදි හේකෙම ගස් DVFM ගේ මේ හැන්ඩ් ෆයිල් ලවත කොමස් පෙරික
2: දුන් ෆිල්ම් නු මේ කී හම
0: දිවෙහිගේ මොනිෆුයි ෆිල් වැද දෙනුමුග අබදුවස්
4: රාජ්‍යහෙන්දනා

අබදත් දෙමි තිබෙනෙවි ගොතුගේ කලේග ෆානුගේ වෙරි රස්කලාන්ගේ හදුරතුන් එවරෙන්න්න ෆුද්දවානේ වාදෙක්කම්ගා එකන්තවදියේ.

0: ඔොම්ම හක්තා කිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනග අමයකන නෝදිහයක මෙග හට් දිවහි එෙමු
1: ඒ

0: නොදිය එක මෙගහටස් දිවෙහි එක්ක අබදුවස් එම්ම ගාත.
1: අහරුමෙන්ගේ මිනිවම් මිබින් අහරුමෙන්න එබ මුහාතප් කුරේ

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේ කනේ නොදිහයක මෙගහට්ස් තිවේ FM.

නෙවිය අලුගේ වෙරිරස් කලාක් එවුරෙන් තිමං කලේගෆාන දොගුකොෆ්ෆානකම හමකශවරුන් තිමං කලේගෆාන බිරිෆුල් ගනේ.

0: එකලේග ෆානු විදාළුවේ එයි උඩුතකායි බිමායි එදෙමෙදුගා වාහා තන්තනායි තකෙතීග වෙරි ලස්කලාන්ගේ තියබෑ මීහුන් එකයි යකයින් කුරා කම්ගාවා නමේ.
1: දිවෙහිFM දිවෙහින් නායකු නොමදිහ එකෙන් මෙගහර්ට්ස්.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනදෑ. අමයකනි නෝදිහ එකේ මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම්.
1: එහෙනම්

0: Macarena, que tu cuerpo es para dar la alegría y cosas buenas. Baila tu cuerpo, alegría, Macarena. Macarena.
1: ¡Ay!
2: Wire of the Wire. Viral Wire.
1: මිහොත්තගේ වෛරස් වයිප් ගදෙන් මිගෙනස් ලවේකී ඉතුරු තාරාක බේනුම් වානේ ලවේනු දෙකුණු කොරියාගේ සයි දෙහස් බාර්වනහරු නෙරුණු ගංගනම් ස්ටයිලකී ඩිජිටල් ජමානුග වෛරස් වොමුගේ ආ මිසාලේ කෙවස් පුනේ විදානේ ඒකේ මජා මියුසික් වීඩියෝ යා නිෂුමුගේ සබොන් YouTube ග 1 බිලියන් වියුස් හමුකුරි ෆුඩතම වීඩියෝගේ ශරෆ් මිලව හොදි.

0: വൈറൽ വൈബ്.
1: දෙහස් එගාර වනාහරුගේ ජුලයි මහුගේ සබ්බිස් වන දුවහු නෙරුණු අයිසේ එවුට පේගෝයකි බ්‍රෙසිල්ගේ මිෂෙල් ටෙලෝගේ වරත් තෆාතු ලවේ. අස්තුමේ බ්‍රෙසිල්ගේ සරහද්දී සාටනේජෝ මියසිික් තෙරේග හිමනේ ලවේ. නවිස් දුනියගේ මශ්ුර් ෆුට්පොල තරින්ගේ සවබුන් මිලවෑගේ තගුදීර මුලින් බදල්වෙගෙන් දිය නේමා අදි ක්‍රිස්ටියාන රොනාල්ඩෝ ފަද කුළුන් තෙරින් ගෝල් ජෙහුමފަහු උފා ފާޅුකුරුම්ගެ ගොතුන් මිලවෑගේ නෙෂුන් දක්කාලම් ފެށමුން මුޅි දුනියගේ සමාල්කන් මිලවයන් ගොට්ටුණු.
2: Começou a dançar e passou a menina mais linda.
1: Mineshimuge video ta social media ya kulivarge program ta uga haluwe kamaya ko feturu gen diumaiku milianu bayaku mineshun daskuram peenumwi mege natijage gotun brazil ge sarahaddi lave kulliyaka bainala kwa me femwarge bodu magbul kamen hodi milawani europa latin america ge tevi havure gina gaumtauge chart tauge evana hoda Euro chart hot 100 ge kurive sodafa Latin Grammy ya nominate hum ge turum Billboard Latin Music Awards ge Song of the Year ge sharaf ves milawa hodi mi music a kulivar guligen duniye ge femwar ga lave viral vegen dia gutuge emme furihama em misal ves me
2: nossa

0: රීති අබදුවස් රීති
1: සාදුවද ඉසින්ද
2: කමුක්ත වලවඬක් ගොවාලෙවි
1: සාදුවකේ හවල් කරා කොබ්බෙම්මස් එක්කතේ වර ෆරවාතරි කමයි කිය රඟල කුරා මොජ්ජෙ අහරෙන් බෙලියස් නුබෙලියස් උරිහා කමස් තිකරනේ වර ජිම්මා දරු කමයික එකම් ෆහගක ශුක්‍ර අදා කුරම් වෙගෙන් ගොවාලි
2: ශුක්‍රියා සර්
1: තිකතන් අබදුවස් කුරියද්ද ති හිවර ෆරවාතරි කම් දෝකන් නොලාතින්ගේ
3: ಹಿಮಬಿಹಿ ಜೆಹಿಫಾವಾ ಮೀಹಕು ಕೆಸ್ಸಾ ಕಿಂಬಿಹಿ ಅಳುಮುಂ ವ್ಯಾಗೆತೆರೆಯ ವೈರಸ್ ಫೆತುರೆಗೆ ದಿಯುಮುಂ ಹಿಮಬಿಹಿ ಫೆತುರೆ ಬಂದು ತನೆಗ್ಗಾಣಮ ದೆಗಡಿರೆನ್ ಹಾಯಿರುವಂದೆನ್ ವ್ಯಾಗೆತೆರೆಗ ವೈರಸ್ ಹುರೆ
2: ವೈರಸ್ಗೆ ಅಸರ್ ಹುರಿ ತನೆಗ್ಗ ಅಲ್ಲುಮಫೋ ಲೊಲಾ ನೇಫತಾ ಆಗ್ಯಾಗ ಅಲ್ಲುಮುಂ ಹಿಮಬಿಹಿ ಫೆತುರೆ
4: ಬಯ್ಯಾ ದೆಕೊಳ ದಿಫಾ ಇಬಾರು ನಿಮ್ಮೀಹುಂ ಅದಿ ಮೀಸಲ್ಸ್ ವ್ಯಾಕ್ಸಿನ್ಗೆ ದೆ ಡೋಸ್ ಫುರಿಹಮು ಕೊಫಾ ನುವಾ ಫರಾತಕ ಬಾಲಿ ಜೆಹುಮುಗೆ ಫುರುಸತ್ ಬಡು ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರವ ಸಿಹಿ ಫರುವ ಹೋದವ
5: ನೋದಿಹ ಎಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ತಿವೆಹಿ ಎಫ್ ಎಂ

0: TVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි පික්යාම රීත ලවතසා
2: රේ ආතස් කුරියේ
1: නුවදි හේක මෙගහස් TVFM ගේ මෙහන් බයි ලවත කොමස් පෙනික
2: දෙගොන් ෆිල්ම් නෝ නේ කී හම
0: දිවෙහිඟ මොනිසු හේ ෆිල්ම් වැදේ නමුග අබදුවස්
3: රීත අපතු වෙස් රීත

0: දිවහිFM 91.1 MHz. දිවහිඟ මොනිෆු පිළවෙත් දෙනුමුග අබදුවස්.
1: රීත් අපතවස් රීත්

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මෙගාතුග.
1: රීඩ් අපතු විශ්ලීත

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්
1: ලෝබි ලෝබි

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම් මෙගාතුග
1: ලෝබි ලෝබි

0: ඒනා දෙන්නවි කලේගිෆානු තිමම් ෆියවා එහෙෙන් ඉලාහකු හිප්පවා ෆිනම හමකශවරුන් හොරගේගා හයියරු ක්‍රවිගෙන්වා මීහුන්ගේ තෙරය කලේගිෆානු ලා හුසීමේ.
1: قال أولو جئتك بشيء مبين
0: إكليغ فانو ودالوي تيمان كليغ فانو رسول كمغ مچا بيام وغم وا دليل كليغ غاتا جنوي نمو سيئ.